මන්ත හරි අගම යගෝ චරි අගම හර හර මිලයා ආයේ අචින්ත හරි ආපේ කට කට වර්තදා හරි ආපේ ආප බේ අන්ත හරි ආපේ සබ රස පූගදා හරි ආපේ කවලා කන්ත හරි ආපේ පිටියා පායේ දා සවශිෂ්ඨ අප